0: Ananta tá pra bore bore. Raki bai tá pra bore bore. Shikihan tá pra bore bore.
1: Jê.
0: O Shikima do Amanola tá pra bore bore. The what? Eu tava lá. Yo, Jahan Manana. Once again, thank you so much, Manana.
1: Manana, bro. Thank you very much. او جی بالکل یہ چھ دا مس ڈول چکم دا لژ گنے اور ہے.